ජීවිත සම්මනන විසරහ අන්තන සිප්ති කේනන ආන්ත අන්තන කන්නේ දේනන ආන්ත අන්තන වේකන සන්නන ආන්ත අන්තන ජාපේ කැමන මන්ත අන්තන ජාපේ කීත ආකාර අන්තන ජාපේ පාරවාර අන්ත කරන් කේතේ බලලාහේ තාකේ අන්තන පාය ජාහේ ඒහෝ අන්තන ජාන්නේ කොේ බහත කේය බහත හොේ වඩ්ඩ සාහෙබ උචතාව උචේ උපර උචනාව ඒ වඩ උච හොවෙ කොේ චසුචේ ක ජන්නේ සොේ ජේ වඩ ආප ජානේ ආප ආප නානක නරරි කරමි දාට බහත කරම ලිකියානා ජාය වඩ්ඩ තාත තුන්න තමයේ